0: Radio Darmstadt. Radadadada.
1: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4.
2: Germanien, mehr Gunatek Banne, Lanka Radio, Wetzerhanai.
3: 13 Uhr, Sie hören Lanka Radio über Radio Darmstadt DAB und weltweit können Sie auch uns hören, radiodarmstadt.de und lankaradio.lk, unsere Webseite. Ich grüße Sie in singalesische Sprache aus Sri Lanka, Ayubowan. Ayubowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Vela Maharitam Dawal Ekapasui Vinadya, Obame Sandhani, Radio Darmstadt, Jayachandra Seve, Obavita Ginena, Lanka Radio Singal Vatsatanita. Obatapulwang Apata Sandhani, DAB, Nava Taksane Yatate Ho, Lopuna Sitna Obatapulwang Apasamage Kwan, lankaradio.lk, and Web Adavin Sa, Radio Darmstadt. DE අපේ වෙබ් අඩවිය. ජයසතුට වාසනාව සමග තවත් ලස්සන දවසකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න. සිකරන් උන්ස රයිසන් උන්සන් හොට්ලයින් 06957000. ඔබට පුළුවන් අපේ හොට්ලයින් එකට අමතන්න 0615187003. ඔබ ජර්මනියෙන් පිට සිට අමතන්න අමතන්න 0049 61 51 87003. ඒ වගේම ඔබට පුළුවන් අපිට ලියන්න info@lankaradio.lk. සිකරන් අවුන් ස්‍රයිබන් info@lankaradio.lk. උන්සර Facebook address allowed at facebook.com/lankaradio. facebook.com/lankaradio. අපේ Facebook ලිපිනය facebook.com/lankaradio. ඔබට පුළුවන් අපට සමග ඉදිරිපත් පැය චැට් කරන්න සහ ඉන්පසු වුණොත් ඔබට පුළුවන් අපිට මැසේජ් කරන්න.

0: akhareadio.lk.
1: So, heute gibt es 2 Stunden lange Bollywood-Lieder. Gibt es mehrere Millionen Lieder, aber wir haben ausgewählt für 2 Stunden berühmte ältere Lieder, also 1950, 60, 70 und 80er Jahren gab es super tolle Singer wie Lata Mangeshkar, Mohammed Rafi, Mukesh, S.B. Balasundaram und die spielen wir nächste 2 Stunden. Ada, obergolonge illim anu, bohodenik illim anu, apraliatibna bohodenik, itamatma, kamatikela parana hindi gita san, enisama, di vadibandenik illatibunu, janapriya gita, Lata Mangeshkar, Mohammed Rafi, Manna De, Kishore Kumar, Asha Bhosle, wagem S.B. Balasundaram vani kachege gita, මාසුදානම් කර ඔබට ගෙන එන්න. ඒ වගේම ගීත කීපයක සිංහල අනුවාදය ඔබට කියන්න පුළුවන්. ඒකත් මාසුදානම් කර ඔබ වෙනුවෙන්ම. අපි මුලින්ම සමන් දෙමු ආශා බෝස්ලේගේ මේ ගීතයට. ඉතාමත් ජනප්‍රිය ගීතයක් මේ ආශා බෝස්ලේ.

0: මීළඟට මා සූදානම් කරේ ඔබට ඇසන්න හින්දි සංගීතයේ සදාකාලික ආදර ගීතයක්. හොයිට සන්තිරන් විය ඊන අයින සයිට්ලෝසන් ක්ලසික ද ඉන්දිස මූසික් කිසෝර් කුමාර්ගේ මදුර හඳින් ගැයූ තුම්බිං ජවෝන් කහන් ගේ සුගන් ෆොන්ඩ උන්පගෙසිස ස්ටිම කිසෝර් කුමාර්ස් ඔබ නැතුව මට යන්න තැනක් නෑ කියන හදවතේ ගැඹුරු ආදරය ගැන කියන ගීතයක්. අයින් ලීඩ් ද සේන්සුක් හිංගාබ උන් අයින ලීබ ඩී දස් ගන්ස ලේබන් ෆෙන්ඩ ඔහුගේ ලෝකය හිස්ව තිබුණත් ඔබ ඇවිත් පටන් ගත්තාම ඒ ලෝකය ආලෝකවත් වෙනවා. දීස මෙරලි සේල්ට් ෆොම් අයින ෆබින්ඩුම් දි ස්ටෑක ගෙනු ඉස් ඒද ඩිස්ටන්ස් ඔබ වින්ඩන් දුරකත් වත් හදවත වෙන් කරන්න බැරි ආකර්ෂණය අද අපි ඒ සුවඳ ඔබට අරගෙන එනවා. ලේනන් සිසි සුරූක් උන් ගෙනීසන් සි ඩීසන් මාගිසන් මෝමෙන්ට ද මූසික් තුම්බිං ජාව් කහන් ගේ සුගන් පොම් කිෂෝර් කුමාර්.
1: චිත්‍රපටයේ ප්‍යාකා මෝසම් ඔබ නැතුව මා කොහේ නම් යන්නද ලොව අන් කිසිවෙකුත් නොපතමි මම ඔබේ ආදරය පිරුණු ඔබේ නෙත් යොමු කරන්න මාගේ හිසේ සිට දෙපතුල දක්වාම මා ඔබේ ආදරයයි මා වැළඳ ගන්න මගේ හද ඔබ ලැබෙනතුරු නොසන්සුන්ය ඔබට ආදරය කරමින් මා කොතරම් ලොව සැරිසැරුවෙමිද ඔබ අහිමුව මා කොහේ නම් යන්නද ආදරිය මේ ආදරයේ ශ්‍රුතුවයි මා සැරිසරන්නේ කොහේද මගේ සිත සතුටෙනි මා තනිව සිටියද මගේ හදවත පිරී ඇත ඒ මා ඔබට ආදරය නිසාවෙනි.

මගේ සිරුරත් මනසත් සතුටින් මත්ව කී ගයති. මට මගේ හදවත පාලනය කරගත නොහැකිය. මේ වස්දඩු වයන්න කවරෙක්ද? මගේ සොඳුරු සිහින තුලින් මම සොඳුරු ජීවිතයක් දුටුවෙමි. මම සමාජයේ සීමා බිඳිමි. තනිවම මෙසේ මා කොහි යන්නේදයි දන්නේ දෙවියනි ඔබ පමණි. මේ වස්දඩු රාවය කෙතරම් මා වසී කර ඇතිද? වසන්තයේ පැමිණියාක් මෙන් මට හැඟෙයි. මා ඉදිරියේ මෙසේ රන් පැහැය පැතුරුවේ කවුරුන්ද? මගේ හදවත පැහැර ගැනීමට පැමිණ ඇත්තේ කවරෙක්ද? මාහට මගේ සිරුරේ නර්තනය නවතා ගත නොහැකිය. මගේ සිරුරත් මනසත් සතුටින් මත් වී ගී ගයති. මේ 1954 තිරගත වුණු නාගින් චිත්‍රපටයේ ලතා මංගිස්කාර් ගැයූ ගීතය.

මේ නිල්වන් අහස් වියන යටින් ආදරේ ලොව පිබිදේ. හිමිදිරි උදේදිත් හිරු බැස යන සන්ධ්‍යාවේදිත් මගේ පැතුමද එයයි. මුතුන් උදෑසන පිළිමුදු මල්පෙති මත විසිරි ඔවුන්ගේ පැතුම් පුබුදති. අතු අතර සතුටින් දැවටෙමින් තුරුලතා වැළඳ ගනිති. විල්දිය ගංගා ජලය හා මුසුවී මුහුද වෙත වේගයෙන් ඇදෙති. මේ නිල්වන් ආස වියන යටින්.

ගීතය ගායනා කළේ මහේන්ද්‍ර කපූර්. හම්රාස් චිත්‍රපටයේ 1967 වර්ෂයේ තමයි චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ. මිලන් ගීතය ලතා මංගෙස්කර් සමග කිෂෝර් කුමාර් තම ගායනා කරන්නේ. සංගීතය සැපෙව්වා SD බර්මන් 1969 ආරාධනා චිත්‍රපටයේට. රාජස් කන්නන් සමග ශර්මිලා තාගුරු තම මේ චිත්‍රපටයේ රඟපාන්නේ. So next lead from the Kishore Kumar and Lata Mangeshkar from the film Aradhana, they lived 1996. Rajesh Khanna and Sharmila Tagore had a decent film gespielt. Music from SD Burman.

ඔබ සමන් දෙන්නේ ජර්මනියේ සිට ගුවන් රේඛන ලංකා රේඩියෝ සිංහල වැඩසටහනට. So next lead from Talat Mahmood. මීළඟ ගීතය Talat Mahmood ගෙන් අපි සමන් දෙමු. ඒ ගීතේට

ඔබේ රුව පැහැපත්වුවද අඳුරු වුවද කම් නැත. මේ ලෝකයේ අයිති හදවත් ඇත්තන්ට සිනාවෙන් ජීවත් වන්නේද සිනාවෙන් මරණය කරා යන්නේද අප වැනි හදවත් ඇත්තෝය. අරුණෝදයේ සිට සන්ධ්‍යාව වනතෙක් මේ මාවත් පිරි ඇත්තේ අපගේ ගීනාදෙන්. අපගේ ජීවිතය සංගීතයයි. මේ අපේ ජීවිකාවයි. අප රන් රිදී සොයන්නේ නැත. මිතුර ජීවිතය කෙටිය. එය සතුටින් ගත කරන්න. ඔබ කුමක් කළද එය සතුටින් ආදරෙන් සිදු කරන්න. ඔබට හිමි මොනවාද? මට හිමි මොනවාද? මෙමණි දැන් අමතක කරන්න. චිත්‍රපටය ඩිස්කෝ ඩාන්සර් 1983 තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ.

1956 චෝරි චෝරි චිත්‍රපටයේ මන්නා ඩේස් සමග ලතා මංගිස්කාර් මේ ගීතය ගායනා කළා. 1906 ෆුන්සිං ෆුඩින් ෆිල්ම් චෝරි චෝරි මන්නා ඩේ ඔන් ලතා මංගිස්කාර් හට දීස ලීඩ් ගසුංගන. මීළඟ ගීතය තලත් මහමුඩ්ගෙන් සංකර් ජයකිසන් තමයි මේ චිත්‍රපටයට සංගීතය රසවත් කළේ. පටිටා චිත්‍රපටය 1953 තමා ප්‍රදර්ශනය වුණේ. තුජෙ අප්නේ පාස් පුලත් හයි කියන ගීතය තමා මේ තලත් මොහමුඩ් මේ චිත්‍රපටයට ගායනය කළේ. නෙක්ස්ට් ලීඩ් ෆ්‍රොම් ද ෆිල්ම් පටිටා 1903 පුම්සික් ලීප් දීස ෆිල්ම් ඉන් ඉන්ඩියන් ඔන් තලත් මහමුඩ් හට ලීඩ් කෙසුගන්න.

0: चित्रपट एउटा संगीत छापे वा शंकर चाय किसन दस नमस्य फनसमय सेप्टेम्बर मे चित्रपट तिरगत हुन राज कपूर तमय मे चित्रपट अध्यक्ष नै गर्दै बिन्ने एवगेम राज कपूर समग नर्गिस मे चित्रपट रंग पानो एकम फेसबुक एक क्लिक लिएला तिनो කොහොමද මේ විස්තර මං කියන්නේ අයි මේ සිංහල ගීතවල විස්තර නොකියන්නේ කියලා. ඔව් සිංහල ගීතවල ගායකයා හොයාගන්න එකත් ඉතාමත්ම අමාරු දෙයක්. ගායකයා හෝ ගීතේ ලිය සංගීතවත් කරපු කට්ටිය ගැන කිසිම තොරතුරක් හොයාගන්නවා කියන එක අර ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්. ඒ නිසා ඉතාමත්ම කනගාටු. නමුත් අනිත් රටවල් වල ගීතවලට සෑම විස්තරයක්ම අන්තර්ජාලය මගින් සොයාගන්න පුළුවන්. ඔබේ සුන්දරත්වය මා මත්මත් කරයි. මගේ ආදරය උමතු වී ඇත. එනමුත් අපි වරදක් නොකරමු. මේ රාත්‍රිය මා වසඟ කරයි. මේ වැහි අඳුර මා සිත බැඳගනී. මේ රාත්‍රියේ මුළු ලොවම ආදරේ නම් මදුවිත තොලගා ඇත. මේ මත්තුල් සිතුව අපගේ සිත මුලා කර ඇත. අපි දැන් හමුවන්නේ කුණාටුවක් මෙන් කැළඹීමෙනි. ඒ කුණාටුවක් මැද මුහුදු රැලි වෙරළෙහි තදින් හැපෙන්නාක් වැනිය. ලොව අපෝ නවතයි. ඔබ දුරින් සිටින්න මාහට ලන් නොවන්න. එනමුත් අප දුරස් විය යුතු බව මම මගේ හදවතට වටහා දෙන්නේ කෙසේද? චිත්‍රපටයේ ආරාධනා ශ්‍රමිලා තාගුර සමග රාජස්කන්න මේ චිත්‍රපටයේ රඟපානව ප්‍රධාන චරිත සංගීතය සැපෙව්වා එස් ඩී බර්මන් 1969 ගායනා කරන්නේ කිෂෝර් කුමාර් පද රචනය ආනන්ද බක්ෂිගෙන්.
1: We are bringing in eine Eastern Klassiker der indische Musikgeschichte aus dem Jahr 1969 aus dem Film Aradhana gesungen von der legendären Stimme Kishore Kumar Roop Tera Mastana. Dieses Lied fängt die Magie einer berauschenden Nacht ein. Leidenschaft, Romantik und eine unwiderstehliche Anziehung zwischen zwei Menschen. Die Komposition von S.D. Burman und die Texte von Ananda Bakshi machen diesen Song einen zeitlosen Meisterwerk, das bis heute Millionen berührt. Lehnen Sie sich zurück und genießen Sie einen unvergesslichen Moment der Musikgeschichte. Roop Tera Mastana.
0: Rajesh Khanna, die Schauspielerin und die Schauspieler, hat diesen Film gespielt. Jetzt hören wir dieses Lied.

සමහර විට මේ චිත්‍රපටයේ බලලා ඉන්න අයට මිස් දර්ශනයේ මතකයට නැගෙන්නේ නැති ඉතාමත්ම ලස්සන දර්ශනයක් ආරාධනා චිත්‍රපටයේ. මිලන් ගීතය ලතා මංගෙස්කර්ගෙන් චිත්‍රපටයේ මදුමති.

කුසුම් මෙහි පිපෙන්නේ පරව යාමටද, හදවත් මෙහි හමුවන්නේ වෙන්ව යාමටද? හෙට දින මේ ආදරණීය සමය පැවතීදයි අපි නොදනිමු. මේ වසන්තයේ හෙට දින පවතීදයි අප නොදනිමු. ඒ නිසා මේ මොහොතේ අපි ආදරයේ පහස ලබමු. දෙතොල් පියවි තිබුණද ඒවා මිහිරි යමක් මුමුණන්නට පොපියයි. අප එක්ව සිටින මේ මොහොතේ ඔබේ සතුට දසත පතුරවන්න. කුසුම් මෙහි පිපෙන්නේ පරව යාමටද, හදවත් මෙහි හමුවන්නේ වෙන්ව යාමටද? 1971 සර්මිලි චිත්‍රපටයට සංගීතය සැපේවා SD බර්මන්. ගීතය ගායනය කරන්නේ කිෂෝර් කුමාර්.

0: देखा न है रे सोचा न है रे रख दी
1: मागे जीवते इलाकेव ऐति बावत दानी में නොදැන සිටියමි. ඒ ගැන මම නොසිතමි. මාගේ එකම පැතුම ඔබේ දෙපතුල මතට මාගේ හදවත පුදදීම විය. එනමුත් මරණයට පසුවද මාට සැනසීමක් නොලැබුණොත් මිතුරනි මා කුමක් කරන්නද? මිනී මරුවා කවුද? මටත් එය කිව නොහැකිය. එහෙත් ඒ ගැන මම නිහඬ වෙමි. කොවුලා කවුරුද? දඩයක්කරු කවුරුද? මාහට එය නොකියන්නේ ඇයිද? මා සොඳුර. මම මගේ නිවස හැර ගියේ ඔබ අත් නොහරින බව දිවුරමනි. අවමංගල සාටකෙන් හිස වසාගෙන මම උමතුවෙකු මෙන් ඔබ වෙත පැමිණෙමි. මාගේ ජීවිතයේ ඉලක්කයව ඇති බව මම නොදැන සිටියෙමි. චිත්‍රපටයේ බොම්බේ ටු ගෝවා 1972 තම මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනය වුණේ. සංගීතවත් කළ SD බර්මන් කිෂෝර් කුමාර් තම මේ ගීතය ගායනය කරන්නේ.

මේ ගීතය ඇතුළත් වන්නේ මදුමති චිත්‍රපටයේ ගායනිකරන්නේ මුකේස්. ඉතාමත්ම ජනප්‍රිය වුණ ගීතයක්. ඒ වගේම මේ චිත්‍රපටයේ මේ ගීතයට මේ හින්දි ගීතයට සිංහල ගීතයකුත් තිබෙනවා. ඔබට සමහර විට මතක් කරගන්න පුළුවන් මේ ගීතය පටන් ගත්තාම වාදනය වෙන්නේ මදුමති සුදුකලු චිත්‍රපටයේ වයජන්තිමාලා සමග දිලිප් කුමාර් මේ චිත්‍රපටයේ රංගපානවා.

1999 ප්‍රදර්ශනය වුණ තාල් චිත්‍රපටයේට මේ ගීතය ඇතුළත් වෙනවා. ගායනය කරන්නේ අල්කා යක්නික් සමඟ උදේත් නාරායන්. මේ චිත්‍රපටයේ රඟපානවා අක්ෂේ කන්නා සමඟ ඓශ්වර්යා රායි. සංගීතය සපයන්නේ ඒ.ආර්. රහමාන්. පද රචනය ආනන්ද බක්ෂිගෙන්. ගීත ෆිල්ම් ලීප් 1999 ది හයිසන් තාල්. අක්ෂේ කන්නා ඔන් ඓශ්වර්යා රායි හට හොප්ට්‍රොලොග ස්පිල්ඩ්. Dieses Lied wird gesungen von Alka Yagnik und Udait Narayan. Musik von A.R. Rahman, Lyrics von Anand Bakshi. Tal se Tal Mila.

මම මගේ හදවත පුදකලා කෙනෙකුට වෙනත් කෙනෙකුට ආදරය කරන මොන වගේ සම්ප්‍රදායක්ද මේ සුළඟේ පහනක් දැල්වනවා වගේ වතුරේ ගින්දර පත්තු කරනවා වගේ වේදනාව දරා ගැනීමට අපහසු වන ආයුරු ලෝකයට කියන්න අපහසුයි කුණාටුව මාවට මට ආරක්ෂා වීමට නොහැක මම මගේ හදවත ආරක්ෂා නොකරමින් ඈතින් සිටින්නේ නැත මගේ හිතට ආවේ ගින්න නිවි ගියාට පසුයි මට මගේ බලාපොරොත්තු සුංකල හැක්කේ කාටද මගේ සෙවණැල්ල පවා මගින් ඈත් වී ඇත මම මගේ හදවත පුදකලා කෙනෙකුට වෙනත් කෙනෙකුට ආදරය කරනවා.

0: ඔබ සමගෙන් සමුගන්න වේලාව දැන් පැමිණෙනවා ලංකා රේඩියෝ රේඩියෝ ඩාම්ස්ටඩ් වෙතින් විසින් නෙක්ස්ට් වෝක සම්ස්ථා වීද පු ඔයිස් දා වී ඉම මිට් ගුට මූසික් උන් සර්න් න් මොමෙන්ටන් ඔබ සමට සුබ සතියන්තයක් සතුටින් පිරුණු සතියක් උන් අයින අංගනේම එල්ෆෝල්ග්‍රයිස වෝක උන්ස ඉස් ඔයිස් අලන් ප්ලයිබ් ගෙසුන් සතුටෙන් සැනසීමෙන් ඉන්න මම රංජන් ධර්මරත්න ඉස්බින් Ranjan Dharmaratna, obage sandimata bohoma stuti. Vielen Dank für Zuhören.
1: Radio Darmstadt. Ra-da-da-da-da-da.
2: Halo, halo, mówi Justyna Staczkowska. Minęła godzina 15. Nie zapomnijcie napić się dobrej kawy.
3: Bigos, das ist mein Lieblingsgericht am Samstagnachmittag. Von 15 bis 17 Uhr. So gut.
4: Wunderschönen guten Tag, hier ist Radio Darmstadt 103,4 MHz und radiodarmstadt.de. Dort finden Sie auch eine Livestream auf unserer Webseite. Ich bin Elich Plichter von der internationalen Redaktion, von der polnischen Sektion und heute erinnern wir uns an die 80er in Polen, in der Welt. Ich wünsche Ihnen wie immer guten Appetit.
5: I znowu te schnitzle ze szpinakiem, mam tego dość.
6: Czas zmienić swoje stare przyzwyczajenia.